ප්‍රේත් පොවලේනා හොට්ට සත්ගොර ශබ්ද යථ අමේ තාරාරස ගුට්ට මත මාතා